0: සියම් දේශකයෙකු අන්බසකින් ගයන්නට හුරු කර වූ ගීයකට වියට්නාම් සංග්‍රාම භූමියේ යුදබිය මැද නිසස්සල මොහොතක දුටු සඳ එළිය.
1: A Thai sings his lament as moonlight falls on the ravages of a Vietnamese battleground.

பல்லக்கப்பம்ம.

මට පින ලල්ලලලලලලා ලල්ලලලලලා